0: 你这个脂肪肝啊，减轻点负担啊！哎，这个可以。
1: 哎，
2: 豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥，豆哥